එවරෙන් බුණුවේ කලේග ෆානු අහරමෙන්ගේ ගාත තිය වඩාගති හම එකනි අල්ලෝහං අහරමෙන් අලුකං කුරුමශායි අහරමෙන්ගේ කාබෆෙන් අලුකංකොන් උළුණු තකෙති අහරමෙන් දූ කොල්ලුමන් එන් ගෙවමත්තෝය ෆහෙ කලේග ෆානු වනි තෙදවරින්ගේ තෙරෙන් කමවානම කලේග ෆානු අහරමෙන් නත්තිය වාදු කරව්වා කමෙක් අහරමෙන් ගාත නිකං ගෙන්නවා බල්ලවාශේ.

අදි ආද භාගාග මීහුන්ග ෆහුන් ඛලීෆායින් කම්ගා එකලාංග තිය බෑමීහුන් ලෙව්විකමායි බිමුගා තිය බෑමීහුන් වසම් වෙරි කුරෙව්විකම් හඳුම කුරාෂ එතාංග හැම බින්තකුන් ගණ්වරුත තිය බෑමීහුන් හදම්වේ අදි ෆරබදත කඩාගෙන් ගෙතවෙස් තිය බෑමීහුන් හදම්වේ ෆහේ අල්ලාහ්ගේ නිඅමත්ත තිය බෑමීහුන් හඳුම කුරාෂ අදි ෆාසිදුන් කම්ගා වෙ තිබේ තිය බෑමීහුන් බිමුගා ෆසාද නුකුරා හොෂිකමේ

මීහුන්ගේ තෙරෙන් කිබුරු වෙරුවගැයි බොඩුන් ඒගේ තෙරෙන් ඊමාන්වේ නිකමෙතුකොන් හිතුණු මීහුන්න බුණුවේ සෝලිහ්ගේ ෆානකී එකලේගේ ෆානුගේ වෙරි රස්කලාගේ හල්රතුන් ෆොනුවී රසූලකු කන්තිය බෑමීහුන් දෙන තිබීමුහියේ එවරෙන් බුණුවේ හමකෂවරුන් එකලේගේ ෆානු එක මකායගෙන් ෆොනුවිකමක තිමම්මෙන් මිතිබී ඊමාන්වෙගෙන්නේ.

දෙං එකලේගෆාන් එවරින්ගේ කිබෙන් දුරුහැලිවෙ වඩාගති අධි එකලේගෆානු විදාළුවී ඒ අහොරින්ගේ කවුමුගේ මීහුන්නේ හමකශවරුන් අහොරින්ගේ වෙරි රස්කලාගේ රසූලු කන්තිය බෑමීහුන්නන් ඉවීමේ අධි තිය බෑමීහුන්නන් අහුරෙන් නසේ හත්තෙරවීම එහෙනෙ කමකු තිය බෑමීහුන් නසේ හත්තෙරවා මීහුන් දෙකේ ලොය බෙන්නුවමුයි.

අදි ලූතුගෙෆාන් එකලේගෆානු කොවුමගේ මීහුන්න විදාළුවී හිඳු හඳුම කුරාශේ. තිය බෑමීහුන්ගේ කුරින් ආලම්තවගේ තෙරින් එකකු වෙස් කොෆ්ෆානුවා ෆාහෂ් අමල් තිය බෑමීහුන් කුරනීහෙයේ.

0: ونصحت لكم فكيف آسى على قوم كافرين.
1: دين إكليج فان إورينج كيبن دورهلي وداعته أدي إكليج فان ودالوي ඒ අහරින්ගේ කෞම්ගේ මිහුන්නේ හැම කෂවරුන් අහරින්ගේ වෙරි රසකලාන්ගේ රසූලු කන්තේ බෑ මිහුන්නන් ඉවීමෙ අදි තිය බෑ මිහුන්නන් අහරින් නැසේ හත්තරවීමෙ ෆහ කාෆිරු බයෝගේ මච්ච අහරින් හිතාම කුරාණී කොම්ෆදේකුන් හිජේ.

රත්තවගෙ අහුළුවරින් ඊමාවෙ තක්වාවෙරවී නම හම කශවරුන් උඩුන්නායි බිමු තිමන් රස්කලාගේ එවරෙන්ගේ මච්ච බරකාතුගේ මගුතම් හුළුවා දෙවීමහෙ. එහෙනෙක්කමකු එවරෙන් දොගුකුරුවේ දෙන් එවරෙන් හෝදා උළුන අමල්තකට්ටකා තිමන් රස්කලාන්ගේ කෝෆාගේ අජාබුන් එවරෙන් හිප්පෙවීමේ.

තිමංකලේග ෆානං හක්පු විගෙන්වනි හක්පු තෙදු ෆියවා එහින් එවෙස් එච්චේ අවෝහා මෙදු තිමංකලේග ෆානු විදාල් නූමෙ හමකශවනු තියබෑමීහුන්ගේ ගාත තිමංකලේග ෆානු මි වඩාගති තියබෑමීහුන්ගේ වෙරි රැස්කලාන්ගේ හදුරතුන් බයාම් විගෙන්වා හෙක්කකායගෙන්නෙ ෆහෙ ඉස්රා ඊලුගේ දරින් තිමංකලේග ෆානා එකුගා ෆොනවාශෙ.

ඒනා දෙන්නවි කලේග පානුතිය වඩාගති හෙක්කකායගෙන් කම්ගා වානම අධි තෙදවරින්ගේ තෙරෙන් කලේග පානු වානම පහැ ඒ හෙක්කෙන් නිකං ගෙන්නවා බල්ලවාශේ.

0: රන්දෝද මියදග ප්‍රෝග්‍රමස් නිම්බාලා ෆකවිල්ලානී මාධමෑ වෙස් තවතෝරෝමු ප්‍රෝග්‍රම හමුතිරනාහ මෙමීග නිස්තිනී අල්ගුණ ආශත් නැසිම් අස්ලාම්ලයකු
1: රන්දෝදි රන්දෝදි රන්දෝ

0: අධිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාාන්ගේ හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තියබෑමීහුන් අවස් විගන්නාශෙ. එ සුවරුගේ තයියාරු කරොවවාෆාවනී තකුවා වෙරින්නශෙ.
1: සෝලිහුන්ගේ පකීචා.

0: ඔරුවන් කියවා විදාළුවී අල් හාෆිස් මිෂෙල් ශාමින්.
1: අඩුවස්සවන්තිය ගෙන්දවනි තිය බේෆලුන්ගේ දීනී මුර්ෂීද
2: දීනුගේ අඩු දීනුගේ.

එවරෙන් බුණුවේ කලේග ෆානු අහරමෙන්ගේ ගාත තිය වඩාගති හම එකනි අල්ලාහං අහරමෙන් අලුකම් කුරුමශායි අහරමෙන්ගේ කාබ ෆෙන් අලුකම් කොම් උලුණු තකෙති අහරමෙන් දූ කොල්ලුමන් එංගෙව මත්තෝයේ ෆහේ කලේග ෆානු වනි තෙද්වරින්ගේ තෙරින් කමවානම කලේග ෆානු අහරමෙන් නැත්තිය වාදු කරවවා කමේ අහරමෙන් ගාත නිකං ගෙන්නවා බල්ලවාශේ.

අදි ලූතුගෙ ෆාන් එකලේගෙ ෆානො කොවුමුගෙ මීහුන්න විදාළු හිඳු හඳුම කුරාශෙ තිය බෑ මීහුන්ගෙ කුරින් ආලම්තවගෙ තෙරින් එකකු වෙස් කොෆ්ෆානුවා ෆාහෂ් අමල් තිය බෑ මීහුන් කුරනීහෙයේ.

දෙං එකලේග ෆාන් එවරෙන්ගේ කිබෙන් දුර්හෙලිව වඩාගත අධි එකලේග ෆාන් විදාල්වේ ඒ අහොරින්ගේ කවුම්ගේ මිහුන්නේ හම කශවරුම් අහොරෙන්ගේ වෙරි රස්කලාන්ගේ රසූලු කන්තිය බෑමිහුන්නන් ඉවීම අධි තිය බෑමිහුන්නන් අහොරෙන් නසේ හත්තෙරවීම ෆහෙ කාෆිරුයි බයගේ මච්ච අහොරෙන් හිතාම කුරාණී කොම්ෆදයකුන් හිජේ.

රත්තවගේ අහුළුවරින් ඊමාවේ තක්වා වෙරිවී නම හම කශවරුන් උඩුන්නායි බිමු තිමන් රස්කලාගේ එවරෙන්ගේ මච්ච බරකාතුගේ මගුතම් හුළුවා දෙවීමහෙ. එහෙනෙක්කමකු එවරෙන් දොගුකුරුවේ දෙන් එවරෙන් හෝදා උළුන අමල්තකට්ටකා තිමන් රස්කලාගේ කෝෆාගේ අජාබුන් එවරෙන් හිප්පෙවීමේ.

ඒනා දෙන්නවි කලේග පානුතිය වඩාගති හෙක්කකායගෙන් කම්ගා වානම අධි තෙදවරින්ගේ තෙරෙන් කලේග පානු වානම පහැ ඒ හෙක්කෙන්නිකං ගෙන්නවා බල්ලවාශේ.

0: තිමම්මෙන්ගේ ගාත කලේග ෆානු වඩෑගතුමගේ කුරින්නායි. තිමම්මෙන්ගේ ගාත කලේග ෆානු වඩෑගතුමගේ ෆහුම් වෙස්. තිමම් මෙන්නම් උඳගූ ලිබෙමුන්දේ. එකලේගේ ෆානු විදාළුවේ තියබෑමිහුන්ගේ වෙරි රැස් කලාන්ගේ තියබෑමිහුන්ගේ අදාවෑ තෙරියා හලා කුරව්වා. තියබෑමිහුන් බිමුගා වෙරි කුරව්වාෆා හුටේ. දෙං තියබෑමිහුන් අමල් කුරණී කිහිනකුංකං එකලාන්ගේ බල්ලවා ඔඩිගෙන්වානිතේ.
1: Voilà.

දෙන් තිමන් රස් කලාගේ එවුරෙන්ගේ කිබෙන් බදලු හි පෙවීම අධි කණඩුගේ තෙරය එවුරෙන් ගරවු කුරවීම ඒ තිමන් රස් කලාගේ ආයත්තෙන් එවුරෙන් දෝකෝ ඒ ආයත්තකාමද වාෆිල් වී බයවකම් ගා වී කමට්ටකේ.

තිමන් රස්කලාගේ කණ්ඩ අලුවාාෆාවා මුද්දත මූසාගේ ෆානු වඩාගන්නවා එකලේග ෆානුග වෙරි රස් කලාන්ගේ එකලේග ෆාන බස් වහී කුරවි හිඳු එකලේග ෆානු දෙන්නවී අලුගේ වෙරි රස් කලාකු ඉබ රස් කලාන්ගේ සාදු ෆොල තිමං අලා බලාලුම ටක තිමං අලාය දක්කවා ෆාන්දේ එකලාංග වහී කුරෙවි කලේග ෆානක තිමන් රස් කලාන්ගේ සාදු ෆොල ෆෙනි වඩයෙන් නුගන්නවා නෙති එහෙනෙක්කමක් ෆර්බද බල්ලවාශ ෆහ ඒ ෆර්බද ඒ හොරිතා හරුලා හොරුජනම කලේග ෆාන තිමන් රස් කලාංග සාදු ෆොල ෆෙනි වඩාගෙන් ෆානෙති ෆහ එකලේග ෆානුග වෙරි රස් කලාංගේ ෆර්බදය තජල්ලීවේ වොඩිගෙන් හිඳු ඒ ෆර්බද කුඩි කුඩිවේ බිමා හැම වෙගෙන් වා එච්චකම් ගාලෙවි আদি මූසාගේ ෆාන් හේෆුළු නැතිගෙන් වෙට්ටි වඩාගෙන් ෆි ෆහ එකලේගේ ෆානු හේෆුළු එරි හිඳු විදාළුවේ ඉබරස් කලාගේ හොස්තෝ හිරවන්ත කමයි ඉබරස් කලාගේ තිමං අලා තෞබා වෙජ්ජීමේ আদি ඊමා වි මීහුම් කුර ෆුරතම මීහකී තිමං අලායේ

0: ريبورت ليوفي الشيخ أحمد مأمون.
1: මේ අරකඩින් මෙන්දුරු ගම්බරා තේච්චහි මේ දීනු කැඩුක්.

ඔවුන් එයි එතාන්ගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

එවරෙන්න්නං හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ وَخَلَقْنَالَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිම්මන් රස්කලාන්ගේ හද්දවා දෙව්වීමේ وَإِن نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම එවුරෙන් ගරකු කුරව්වාෆා හුෂීමේ ෆහේ එහිඳු එවුරෙන්නං එහිවානෙ ෆරාතෙන් නුවේ අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා එවුරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවා

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කශවරෙ.
0: සුම්ම ඉන්නකුම් අයුහද්දාල්ලූනල් මුකද්දිබූන් ලආකිලූන මින් ශජරින් මින් සක්කූම්
1: ඒ මගුෆුරෙදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේවෙ. දෙං හම කශවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කශවරෙ.
0: ෆමාලි ඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලෛහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකි කෙකි හුන්න හූනු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනුකුරණී කී වෙහෙයේ.
0: අෆරයිතුම් මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලි මුහෙයේ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تيمن رسكلانج هي.
0: نحن

0: ගඩින් හැගර හැමිලට මේ විශානමාත වගුතු.
1: අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්. අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ්. අෂ්හදු අල්ලා

ان اي جنيناي انسينگه جماعتوگه ميهونเนو උඩුතකයි බිමුගේ එම්මෙහ ෆරෑතකුන් නුකුමෙගෙන් දියුම තියබෑ මීහුන්න කුලදාන වෙගෙන්වා නම ෆහෙ තියබෑ මීහුන් නුකුමෙගෙන් ගොස් බලාෂෙ වරුගද බාරකුම් මෙනුවී තියබෑ මීහුන්නක නුනුකුමෙවේ නෙතෙ ෆබි අයි ආලා රබ්බිකුමා තුකද්දිබාන් ए जिन्नी नाय इंसी नेव फहे तिया देबै मीहुं दोगुको इंकारु कुरनी तिया देबै मीहुंगे वेरी रस्कलांगे निअमत तकुगे तेरेइं कौं कौं निअमत कं हैये युरसल

දන්නවා නැත. එහෙන්නකුන් නූනේ හමකෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත. දෙන් තිමම්මෙන් දොගු කුරීමුය. අදි තිමම්මෙන් බුණීමුය. අල්ලාහු එවෙස් එච්චේ බාවයෙන් නුලවවය. තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුය.

උඩුගාවා කලාංගේ එබහි මතිවරි වෙගෙන්වා රස්කලාංගේ තියබෑ මීහුන්නාගෙන් බිංගඩු ගම්බවාගෙන් ෆානෙ කමාමෙදු බිරෙන්නැති අමාංකමුගා තියබෑ මීහුන් තිබී හෙයේ ෆහෙ එහාරුන් බිංගඩු තෙලිෆොලි ගන්නා නෙතේ.

0: නුවත ඔඩුගාවා කලාන්ගේ එබහි මතිවරි වෙගෙන්වා රස්කලාන්ගේ තියබෑ මීහුන්ගේ මච්ච හිලාගේ වාරේ ෆොනුවාෆානේ කමාමෙදු බිරෙන් නැති අමාන් කමුගා තියබෑ මීහුන් තිබී හෙයේ ෆහේ තිමන් රස්කලාන්ගේ ඉන්සාරු කුරෙව්වුම් වනී කොම්ෆද අකුන්කං නිකං හුරෙ තියබෑ මීහුන්නං එගේ නෙත ولقد كذب الذين من قبلهم فكيف كان نكير
1: هما كشورون اورينگ كورين اولونو ميهم وس رسولون دگو كروه فه تيمن رسكلانگ عقوبة دبون وي كون فدا اكون هي
2: أولم يروا إلى الطير فوقهم صافات ويقبضن

0: දෙන් නිදමුන් කුරින් කියා දුවා කියාගෙන් නිදාරි.
1: බිස්මික අල්ලාහුම්ම අමූතු වහයා.
0: මාශල්ලා වරර රඟල්. දෙන් අවහා දේත ෆුමිල ඇත ෆුමිලා මුඩි බොදුගයා හශිගණුක ෆිරුමාලයිගේ වරර රඟල්. දෙහිග නිදාල මදෝ.

0: රන්දෝද මියදග ප්‍රෝග්‍රම් ස් නිම්මාල් අෆකවෙලානේ මාධමෑ වෙස් තවතෝරෝමු ප්‍රෝග්‍රම් හමුතිරනාහම මේ ගෙනස්තන අර්ගුණ ආශිත් නැසීම් ස්ලාම් ලයකු
1: රන්දෝ ಅಡುವಸ್ಸಂತಿಯಾಗಿಂದವಣಿ ಬೇಫ್ಲುಂಗೆ ದೀನಿ ಮುರ್ಷೀದ್ ದೀನುಗೆ ಅಡು ದೀನುಗೆ